evening, everyone. You are listening to 88.9 FM, Sound of the West. We'll be broadcasting Sinhalese program, mainly spoken language in Sri Lanka. Ayubowan, Subha Sandhyawak. මේ ආරම්භන්නේ FM තරංගමාලා 88.9 ඔස්සේ ඔබේ නිවහනට ඔබේ දෙසමනට එක්වන ඔබේම ගුවන්විදුලි වැඩසටහන අඳුරේ සමගින්.

වැදගත් යමක් හදේ ගැඹුරට සිහල හඬහැරය ඔස්සේ මෙල්බන් ගුවන් සිසාරා අද මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඩීන්සයිඩ්හි රොක් බැංක් පාරමිතා විහාරස්ථානයේ විහාරවාසී දර්ශනපති පූජ්‍ය කෙරඹ සුමංගල ස්වාමින්වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. මේ අගෝස්තු මාසය සාමාන්‍යයෙන් ජූලි මාසයෙන් පස්සේ නැත්නම් ඇසළ මාසයෙන් පස්සේ නිකිණි බිනර වප් මේ ආදී මාස ශ්‍රී ලාංකේය ජනයා සුවිශේෂී කොට සලකන්නේ වස් කාලය කියලා. වස් කියන එකේ වැසි කියන අර්ථය තියෙනවා. වස් කියන එකේ වාසී කියන අර්ථෙත් තියෙනවා. විසීම. එතකොට පැරණි ඉන්දියානු ශිෂ්ටාචාර සංස්කෘතිය තුළ මේ වැසි කාලය තුළ කිසියම් එක් ස්ථානයකට වෙලා සිටීම සම්ප්‍රදායක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අන්‍ය ආගමික තීර්ථකයන් පවා මේ කාලයේදී චාරිකාවේ යෙදෙන්නේ නැතුව නිවසට වෙලා ඉඳිමින් විවේක සුවයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ ස්වභාවය අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යයින් කඩකලා කියලා චාරිකාවේ යෙදීම තුළින්, මොකද චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය කියලා, බහුජන සුඛාය කියලා භාග්‍යවතුන් වහන්සේ දුන්න උපදේශය අනුව අපේ භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාවේ යෙදෙන එක ඒ අන්‍ය ආගමික තීර්ථකයන් විවේචනය කළා. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේත් කල්පනා කළා මේ කාලය එක්තැනකට වෙලා ඉඳලා ධර්මය මෙනෙහි කරන්නට, ධර්මය මනසිකාර කරන්නට අනුදැනවද ඇරීම වඩාත් සුදුසුයි කියලා. ඒ නිසා මේ කාලය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම සුවිශේෂී ලෙස ධර්මය මනසිකාර කරන්නට ලබා දෙන කාලයක් විදිහටයි මේ වස් කාලය කියලා සඳහන් වෙන්නේ. ඒ නිසා හුදෙක් කටින පින්කමක් කිරීම කියන මේ කාරණයට ලඝු කරන්නට භාග්‍යතුන් වහන්සේ ඉඩ දීලා නැහැ. උන්වහන්සේ විශේෂ කොට සලකලා තිබෙන්නේ මේ වස් කාලයේදී ධර්මයේ පිරීම කියන කාරණයට. එසක් කිසියම් කෙනෙක් වස් ආරාධනා කරනවා නම්, කිසියම් කෙනෙක් වස් ආරාධනාව හා සම්බන්ධ වන විහාරයක සතර පෙරවි දායක දායිකාවක් නම්, දැන් ඔබ ඔස්ට්‍රේලියාවේ හිටියත් කිසියම් විහාරස්ථානයක සතර පෙරවේ දායක දායිකාවන්ට අයත් පින්වත් සදාවන්ත උපාසකයෙක් වූ උපාසිකාවක් විය හැකියි. ඔබේ යුතුයකම තමයි මේ කාලය තුල භික්ෂූන් මුණගැහිලා අවශ්‍ය කරන ධර්මය අසා දැනගෙන ඉන් අනතුරුව ඒ ධර්මයේ මානසිකාර කරමින් කටයුතු කිරීම. ඒ සඳහා ඔබට විවේකය ප්‍රීතිය අත්‍යවශ්‍ය වෙනවා. මේ විවේක ප්‍රීතිය නොමැතිනම් නැත්නම් විවේකය නිසා ඇතිවෙන්නා වූ නිහඬ ආධ්‍යාත්මික සුවය ඔබට විඳින්න ඌමනාවක් හෝ ඒ සඳහා කැමැත්තක් ඡන්දයක් නැත්නම් මේ වස් කාලයේ ඔබට සුවිශේෂී වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ මේ වස්සාන ප්‍රතිපදාව අපි නිවැරදිව දැනගෙන ඒ පුරුදු පුහුණු කිරීම අප සියලු දෙනාගේම කටයුත්තක් වෙනවා. වර්තමාන කාලයේදී බොහෝ දෙනෙක් වස් ආරාධනා කරනවායි කියලා එයින් වගකීම කොට සලකන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සතර ප්‍රත්‍යයන් සංග්‍රහ කිරීම. චීවර කියන්නේ සිවුරු, සේනාසන කියන්නේ ආයතන ඉන්න තැන්, පිණ්ඩපාත කියන්නේ ආහාර, බේසජ්ජ නැත්තම් ගිලම්පස කියන්නේ බෙහෙත් ගිලම්පස. මෙන්න මේ සතරාකාර වූ ප්‍රත්‍යයන්ගෙන් භික්ෂූන්ට සංග්‍රහ කිරීම වස් කාලයේ දායක දායිකාවන්ගේ යුතුයකම ලෙස බොහෝ දෙනෙක් සිතන බවක් පේනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රත්‍ය පහසුකම් සැලසීම සුවිශේෂී වැදගත් තමයි. නමුත් එය ප්‍රධාන කටයුත්ත කරගත යුතු නැහැ. ප්‍රධාන කටයුත්ත කරගත යුත්තේ මේ වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය, එහෙමත් නැත්නම් දුක පිරිසිඳ දැකීම සඳහා පුරුදු පුහුණු කළ යුතු වූ වැඩපිළිවෙල කුමක්ද කියන එක හඳුනාගෙන ඒ වැඩපිළිවෙල තුළ තමා නිරත වෙමින් නැත්නම් භාවිත කරමින් බහුලීගත කරමින් කටයුතු කිරීමයි. යම් කිසි සදහව ශ්‍රාවකයෙකු විහාරස්ථානට පැමිණිලා භික්ෂූන් වෙතින් කමඨහන් උගෙන නැත්නම් ධර්ම මාර්ගයේ ඉගෙනගෙන මේ මාස කීපේ පුරා ප්‍රායෝගිකව එය පුහුණු කරන කාලයක් විදිහට භාවිත කරන්නේ නම් ඔහුට තමයි සැබෑම මේ ගමන් මගෙහි මේ ධර්මයේ ආලෝකය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ විවිධ විහාරස්ථානවල දායක දායිකාවන් විදිහට මේ අයන් වස්සාන කාලෝ මේ වැසි කාලය ඔබ ප්‍රයෝජනෙටගෙන භික්ෂූන් වස්වස්වා ගන්නට ආරාධනා කළ ඇති. ඒ ආරාධනාව අනුව භික්ෂූන් ඒ විහාරස්ථානවල වස්වසා වැඩ සිටිනවා ඇති. ඒ නිසා ඒ විහාරස්ථානවලට ප්‍රවේශ වෙලා දහම් පද එකිනෙක ඉගෙනගෙන එය ඔබේ ජීවිතයට ආලෝකයක් කරගන්නා ලෙස බොහොම කරුණාසිත පෙරදැටිව ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: ඒ ඔබට වැදගත් පණිවිඩය රැගෙන ආවේ දීන්සයිඩි පාරමිතා බෞද්ධ විහාරවාසී අපේ පූජ්‍ය දර්ශනපති කිරඹ සුමංගල ස්වාමින් වහන්සේ විසින්. ඉතින් අද දවසේ වැඩසටහන ඔබට ගෙනෙන මම දසුන්නෙන් ගජමන් රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා පුරා හෝරා දෙකක් අප ඔබ සමගින් එක් වෙනවා මෙල්බන් නුවර සිට FM තරංගමාලා 88.9 ඔස්සේ, ඒ වගේම Win FM ගුවන්විදුලියේ winfm.org.au වෙබ් අඩවිය ඔස්සේ ඔබට සජීවත් පසුවත් සවන් දෙන්නට පුළුවන්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැම සියලු දෙනා බොහොමත්ම සෙනෙහසින් ආදරයෙන් වැඩසටහනට අපි පිළිගන්නවා. එළියේ බොහෝම සැරට වර්ෂාව වහිනවා, කුණාටු සහිතත්වයක් වගේ තමයි තියෙන්නේ. නමුත් අපි උත්සාහ කරනවා ඔබ උණුසුමින් තියන්නට. හොඳයි, ආරම්භ කරන්න අපි තෝරාගත්තා මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මෙන්න මේ ගීතය.

0: ගීතේ ගායනා කලා විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින් විශාරද මාලනී බුලත් සිංහල මහත්මිය ගීපත සංකල්පනාවන් අපේ බොහෝමත්ම අවාසනාවකට මෙලොවින් සමුගත් රමුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත ගීතයක්. තව ගීත කිහිපයක් මා ගෙනෙන්ට බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා උන්වහන්සේ පිළිබඳව මතකය අවදි කරන්නට. පසුගිය 18 වනදා උන්වහන්සේ මෙලොව හැරගියා. අසනීපව ජවදනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්න අතරතුර වෙලව රාත්‍රී 8:00 වෙලා මිනිත්තු හරියටම 15ක් මම සූදානම් වෙනවා ඔබට මෙල්බන් නුවර අවට ජීවත් වෙන ඔබ සැමට බලපාන කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉදිරි බ්‍රහස්පතින්දා දක්වා අරගෙන එන්නට. ඉතින් හෙට 21 වනදා අවමස්ථත්වය සෙල්සියස් අංශක 9ක් උපරිම සෙල්සියස් 16ක් වලාකුලින් බර දවසක්. නමුත් වැසි ඇතිවීමේ වැඩි ඉඩ කඩක් ඇත්තේ නැහැ. මිලිමීටරයක පමණ වැස්සක්, ඒ කියන්නේ පොද වැස්සක් ඇති වෙන්න පුළුවන් බොහොමත්ම කුඩා. ඒ බොහෝ දුරට උදෑසන පසු භාගයේ වෙන්නට පුළුවන්. මද සුළං හමන දවසක් බවට සඳහන් වෙනවා. උදෑසන 6:57 සූර්ය උදාව, සවස 5:49 හිරු බැසයාම් පිළිබඳව සඳහන් වෙනවා. සෙනසුරාදා අගෝස්තු මාසේ 22 වනදා අවමුස්තත්වය සෙල්සියස් 10ක් උපරිමේ සෙල්සියස් 16ක් වැස්සක් හෝ දෙකක් ඇතිවෙන දිනක් හැටියටයි සඳහන් වෙන්නේ. වැසි ඇතිවීමේ බොහොම කුඩා ඉඩකඩක් තිබෙන්නේ. නමුත් වලාකුලින් බරයි. බොහෝ දුරට මේ උදෑසන පසුභාගයේ හෝ සවස් වරුවේ වන්නට පුළුවන් මද සුළං හමනවා. හිරු උදාව උදෑසන 6:56 හිරු බැසෑම සවස 5:50 ඉරිදා අගෝස්තු මාසේ 23 වැනිදා උෂ්ණත්වය සෙල්සියස් 8ක් උපරිමේ සෙල්සියස් 18ක් වලාකුලින් බර තවත් දවසක්. ඉතාමත්ම වැඩි ඉඩකඩක් ඇති දවසක් වැසි ඇතිවීමේ මද සුළං හමනවා. උදෑසන 6:55 හිරු උදාව සවස 5:51 හිරු බැසෑම. අගෝස්තු මාසේ 24 වැනිදා සඳුදා අවමුෂ්ණත්වය සෙල්සියස් 11ක් උපරිමේ 18ක් වැස්සක් හෝ දෙකක් ඇතිවෙන මද වශයෙන් වලාකුලින් බර දවසක් හැටියටයි සඳහන් වෙන්නේ. පැටි කිලෝමීටර 15 24 වේගයකින් හමන සුරඟ සන්ධ්‍යාවන විට අඩුවෙලා යන බව තමයි සඳහන් වෙන්නේ. අඟහරුවාදා අගෝස්තු මාසේ 25 වනදා අවමුෂ්ණත්වය සෙල්සියස් 11ක් උපරිමේ සෙල්සියස් 14ක් වැසි තුරල් වෙන, වැසි අඩු වෙන දවසක් හැටියට සඳහන් වෙන්නේ. නමුත් උදෑසන වහි, නමුත් සවස් වෙනකොට මේ වෙස් තත්ත්වය අඩු වී යන්නට පුළුවන්. පැටි කිලෝමීටර 15:34 වේගයකින් සුළං හමන බව සඳහන්. බදාදා අගෝස්තු මාසේ 26 වැනිදා අවමුෂ්ණත්වය සෙල්සියස් 9ක් උපරිම 15ක් වැසි ඇතිවීමට ඉඩකඩ ඇති දිනක් ලෙසට සඳහන් වෙන්නේ. දවසේ වැඩිමනත් කාල සීමාවක් වලාකුලින් බරවන්නට පුළුවන්. පැටි කිලෝමීටර 15:34 වේගයකින් සුළං හමන බව තමයි සඳහන් වෙන්නේ. බ්‍රහස්පතින්දා මේ විදියටම වගේ වෙනස් වෙන්නට පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ තමයි ඉදිරි දින කිහිපයේ මෙල්බන් නුවර ආශ්‍රිතව ඇතිවන්නට ඉඩකඩ කාලගුණ තත්ත්වය පිළිබඳව ලබා දී ඇති කාලගුණ අනාවැකි ඕස්ට්‍රේලියානු කාලවින්ම විද්‍යා බියුරෝවට අනුව. ඉතින් වෙලාව රාත්‍රියේ 8:00 වෙලා මිනිත්තු 18ක් වන බැවින් අපි ඔබට තවත් පණිවිඩ කිහිපයක් සමීප කරන්නටයි මේ සූදානම.
1: Now, with a fire safety message from the CFA, here's Gary McQuaid.
2: We all know the dangers of using faulty appliances and equipment when it comes to electric shock, but they also start fires. Frayed extension cords, overloaded power points, and faulty electrical appliances are all potential fire starters. If in doubt, either have the equipment checked by a qualified tradesperson or destroy it so it can't be used by other people. Don't be shocked into action. Recognize the risks and protect your family from fire. For your free house fire safety brochure, call CFA on 1-800-240-667.
1: Now, with a fire safety message from the CFA, here's Gary McQuaid.
2: Smoke alarms save lives. It's been proven time and time again. Most Victorian homes have at least one smoke alarm, but there are still many people at risk because they don't have the protection of an early warning of fire. The law now requires that smoke alarms be fitted in every Victorian home on each level. Protect yourself and your family. Install yours today and check them regularly, because a smoke alarm that's not working is useless. For your free house fire safety brochure, call CFA on 1800 240 667.
3: My wife has been diagnosed with diabetes, and I'm trying to encourage her to get some exercise. How much should she be doing? And how will it help her?
4: If you have diabetes, you don't need to suddenly start going for long runs or long sessions at the gym. Regular physical activity can become an enjoyable part of your day, resulting in long-term benefits to your diabetes and your overall health. Getting regular physical activity and not smoking are both very important to the health of people with diabetes. Physical activity helps to improve the body's response to insulin, which can lower blood glucose levels. It will also help you to control your weight, lower your blood pressure, and improve your cholesterol, which reduces the risk of heart disease. It's recommended that you aim to spend a total of at least 30 minutes on most, if not all, days of the week, doing some form of moderate intensity physical activity. Remember to talk to your doctor about the types of physical activity that will be best for you.
5: This program is funded by the Australian Government Department of Health and Ageing.

ගීතය ගායනා කළා පණ්ඩිත් අමරදේවයන්. ඉතින් අද දවසේ බොහෝම නත්දේවල් කතා කරන්නට ඉඩකඩකුත් නෑ, මොකද මගෙත් උග්‍ර තත්ත්වය හොඳ නෑ. එහෙනම් තමයි ගිය සතියෙත් මම වැඩසටහනට ආවෙ නැත්තේ. මේ දවස්වල මම දන්නේ නෑ ඇයි කියලා බොහෝ දෙනෙක් යම් යම් ආකාරයේ මේ සෙම හා සම්බන්ධ රෝගී තත්ත්වයන්ගෙන් බොහොම ආකාරයෙන් පීඩා විඳිනවා. මේ සීතල විතරක්මත් නෙමෙයි, විවිධාකාරයේ වෛරස් වර්ග ජන සමාජයේ පැතිර යන බව තමයි අහන්නට තියෙන්නේ. ඒ අතරතුර මේ කුරුළුණ පිළිබඳවත් යම් යම් ආකාරයේ ආරංචි තිබෙනවා. මං හිතන්නේ මේ කුරුල්ලන් 400ක් විතර මැරලා ඉඳලා හමු වෙලා තිබුණා කියලා. මේ කියන්නේ වනයේ වාසය කරන සතුන් පෙලිකන්ස්ලා 400ක් විතර පිළිබඳව ආරංචියක් තිබුණා පෙරේද විතර. ඉතින් ඒවත් තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කුරුළුණ හැදී මැරුණු සතුන් හඳුනාගෙන තිබුණ තැන් තැන්වල ඒ පිළිබඳවත් ලොකු අවධානයකින් පසු වෙනවා. ඉතින් ඔබේ නිවසේ ඇති කරන සුරතල් සතුන් බල්ලන් සහ බළලුන් තමයි වැඩිපුර ඉන්නේ. ඔවුන් අවට පරිසරයට අනේක වළක්වන්නයි කියන දැනුම් දීම ඔබට ලැබිලා තිබුණේ නැත්නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඒ කියන්නේ මේ කුරුළුණ කියන එක කුරුල්ලන්ට පමණක් නෙමේ සතුන්ටත් කලාතුරකින් මිනිසුන්ටත් වැළඳෙන්න පුළුවන් බව ඔවුන් සඳහන් කරනවා, සෞඛ්‍ය හා සම්බන්ධ ඒජන්සි හා එම ආයතන. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව වගවීමෙන් වැඩ කටයුතු කරන්නේ කියන මතක් කිරීමත් මම ඔබට කරන්නට කැමතියි මේ වෙලාවේ. ඉතින් අපි වැඩි දුර කතා කරන්න ගියොත් මට කතා කරන්න බැරිම වෙනවා. ඒ නිසා අපි තවත් ගීතයකට යමු.

අර ඔබට කිව්වා වගේ තවත් ගීතයක් ගෙනෙන්නට මේ ගීතය ගායනා කළා විශාරද TM ජයරත්නයන්. ගීපද සංකල්පනාවන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙන්.

වෙලාව රාත්‍රී 8 පසුවේ මිනිත්තු 37ක්. තවත් පූජ්‍ය රඹකර සිද්ධාර්ථ හිමියන් විසින් රචිත ගීතයකුයි මා ඔබ වෙතට සමීප කරන්නට සූදානම් වෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා.

പ്രമുഖന് സിദ്ധാർത്ഥ് ഹെമിയാൻ വിസിൻ രാജിത് എം ഗീത് ഗായന കല കരുണാരത്ന ദിവുൽഗാനെ സംഗീതവത് കല എച്ച് എം ജയവർദ്ധനയാൻ വിസിൻ වෙලාව රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 18ක පමණ කාල සීමාවක් තිබෙනවා. නමුත් ඊට පෙර මම හිතුවා වැඩිය අහන්න ලැබෙන්නේ නැති ෆ්‍රෙඩි සිල්වා මහත්මයා ගායනා කරපු ගීතයක් මේ සංයුක්ත ඇටියමට කාලයක් එහා මෙහා වෙලා තිබිලයි නැවත හමුුනේ. අපි අහලා බලමු ඒ ගීතයකටත්.

මං හිතන්නේ ඔබ ඒ ගීතය අහලා නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි, වෙලාව රාත්‍රී 9ට තවත් හරියට මිනිත්තු 15ක් තියෙන හින්දා ඔබට සමීප කරන්නට අපිට යොමු කරලා තිබෙන පණවිඩි කිහිපයක් තමයි මා මේ ඔබත් එක්ක එකතු කරන්නේ. ඊට පස්සේ අපි බලමු තවත් ගීත මොනවද තියෙන්නේ කියලා. වැඩි කතා බහක් නැහැ අද දවසේ. ඔබට සතුටින් අහගෙන ඉන්නට පුළුවන්. වැස්සනම් තුරල් කරලා වගේ දැනෙනව මහා ලොකු සද්දයක් ඇහෙන්නේ නැහැ ඉලින්දන්. හොඳයි, අපි මේ පණවිඩි කිහිපයට එකතු වෙමු.

ගීතය ගායනා කළා ප්‍රියා සූරියසේන. ගීපද සංකල්පනාවන් ප්‍රේමකීර්තිලාල් විශ්වරීන්ගෙන්, සංගීතවත් කළෙත් ප්‍රියා සූරියසේන මහත්මා විසින්මයි. තවත් ගීතයකට පිවිසෙන්නට කියලා මම හිතුවා. මේ ගීතය ආචාර්ය නන්දා මාලනිය ගායන ගීතයක්. මේ දවස්වල ආචාර්ය නන්දා මාලනිය පිළිබඳව බොහෝම ලොකු කතා බහක් මුහුණු පොතේ තියෙන මේ ඕපාදූප ගොන්නට එකතු වෙලා තිබෙනවා.

ආචාර්ය නන්දාමාලනිය මහාචාර්ය සුනිල් ආරියරත්න යන්නේ වගේම ආචාර්ය සුනිල් සමා වෙන්න රෝහණ වීරසිංහයන් විසිනුයි සංගීතවත් කළේ ආචාර්ය රෝහණ විසිංහ පද සංකල්පනාවන් මහාචාර්ය සුනිල් ආරියරත්න ගීතය ගැයුවා ආචාර්ය නන්දාමාලනිය සමහරු මේ දවස්වල අමුතු විදිහක කතාබහක් ගොනු කරගෙන යනවා මේ ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ වැදගත් නොවන කතාබහක් නන්දාමාලනිය කවුද කියන කාරණය ඔබ මා ඇතුළු හැමෝම ඉතාමත්ම හොඳ ආකාරව දන්නවා ඇප්ලි බඳව වෛරයකින් කතා කරනවා නම් ඒ මොන වගේ පුද්ගලයෙක්ද කියලා හිතන්නට මට අමුතුවෙන් ඔබට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මා විශ්වාස කරනවා හොඳයි ඊළඟට මා තවත් හොරගත්තු ගීතයකට යන්නටයි සූදානම ගීතය ගයන්නේ කවුද කියලා මම ඔබට කියන්නට අවැසි වන්නේම නැහැ. මේක මම හිතන්නේ පුංචි දරුවෙක්ගේ ඉඳලා මේ ඕන කෙනෙක් දන්නවා මේ දවස්වල ඔහු පිළිබඳව චිත්‍රපටයකුත් නිර්මාණය වෙලා තියෙනවායි කියලා කිව්වොත් හරියටම හරි.

හිත ගාන කලා හරුන් ලන්ත්‍රා සමගින් සහාය ගායිකාව. වෙලාව රාත්‍රී 9:05 මිනිත්තු 7ක්. ඔබ එක්ක සිටින්නේ වින් FM ගුවන්විදුලියේ අඳුරේ සිංහල වැඩසටහන සමගින්. මෙලොව මම හිතුවා මායා දමයන්ති ගායනා කරන ගීතයකට ඔබව එකතු කරගන්න.

0: Gite geua maya damayanti. Oba me davas wala sudanam wenoda dannne na samahara welawata. Habai samahara unnam me wenakota me unusume enna balagen inne nathuwa seethakale yam yam gewatu wagawan he yeduna wennata athi. Ehema nathnam me thamai hondama kala seemawa wal wadila thiyena obe punchi e පාත්‍ය එහෙම නැත්නම් වෙජී පැච් එක සුද්ධ කරලා පැල හිටවන්නට මොකද තා වැඩි දවසක් යන කලින් වැඩිපුර හිරියලිය ලැබෙන්නට පටන් ගන්නෝ වර්ෂාවේ අවසානයේ ඉතින් ඒ හින්දා පැලපත හොඳට හැදෙන්නට හොඳම කාල සීමාව තමයි මේ කාල සීමාව සමහර පැල වර්ග වලට නම් දැනටත් ප්‍රමාද වුණා වැඩි වෙන්නට පුළුවන් ඉතින් සමහර වෙලාවට ඔබ සීත කාලයේ හිටවපු ගෝවා පවුලේ කෝලිෆ්ලවර් ඒ වගේ ಜಾති හිටවල තිබුණා නම් ඒ ජාති දැන් මේ වෙනකොට ඉවර වෙලා ඇති ඒ තැන්වල වෙනත් වෙනත් දේවල් හිටවන්නට පුළුවන් පොඩ්ඩක් පසබුරුල් කළා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරොත් හොඳයි කියලා මට හිතුණා. මටත් කරන්න තියෙන දෙයක් ඒ හින්දම මම හිතලා ඒ ගැන ඔබටත් මතක් කළා මාත් ඒ දේ මේ සතියන්තේවත් කළ යුතුයයි කියා සිතනවා. වෙලාව රාත්‍රී 9:05 වෙලා මිනිත්තු 13ක්. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති තවත් කාරණා කිහිපයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට මේක ශ්‍රී ලංකාවේ හිටියනම් ඒක එච්චරම වැදගත් වෙයිද කියන එක පිළිබඳව මා විශ්වාස කරන්නේ නැහැ. මොකද හදිස්සියේ ඔබට මෙලෝ හැරදායන්ට සිදු වුණොත් ඔබ මෙතෙක් එකතු කරගත්තු දේවල් ඉඩකඩම් රථවාහන එහෙම නැත්නම් වෙන මිල මුදල් බැංකු account වල තියෙන ඒවා මේ සියලුම දේවල් අපි උවමනාවෙන් කාට හෝ පවරා නොමැතිනම් ඒ වයිති වෙන්නේ රජයට. ඒ හින්දා මේක බොහෝ දෙනා දන්නවා. නමුත් ඔබ නොදැන හිටියා නම් එහෙම නැත්නම් ඔබ ඒක දැන හිටියත් තාමත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වෙලා ඒක කරන්න උත්සාහ කරේ නැත්නම් ඒක කරන්නයි කියන මතක් කිරීම තමයි මම මේ කරන්නේ. ඒ පිළිබඳව සමහරලාට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සෙත් ඔබ දැනුවත් වෙනවා ඇති කියලා මං විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් මමත් ඔබට මතක් කරනවා අන්න ඒ කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන ඉංග්‍රීසි භාෂාවෙන් මේ යම්සි ආකාරයක මතක් කිරීමක් කරයි මම හිතුවා. අපිට ඇහෙන හුරු පුරුදු අපේ භාෂාවෙන් කියන එකත් මගේ යුතුකමක් කියලා මේ වැඩසටහන ඇතුලේ ඔබට. හොඳයි, වෙලාව රාත්‍රී 9:15 දැන්. ඉතින් අර පණිවිඩ කිහිපේ එකතු තමයි මම ඔබට කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
1: One in 12 people will develop bowel cancer in their lifetime. There are 13,000 new cases of bowel cancer every year in Australia. Of those, 4,500 are in Victoria, and the western suburbs of Melbourne has amongst the highest amount of new cases in Australia. How can you help? Go to www.helppreventbowelcancer.com.
2: It's never easy when there's a loss in the family. You can't help wondering who'll be next. One way you can fight cancer is by remembering the Cancer Council in your will.
3: This was your gran's favourite spot, and these were her favourite flowers. Do you know what they're called?
2: Daffodils? Help save a life by leaving money for cancer research and support. Contact the Cancer Council Victoria for your free kit on how to make a will. Call 1300 656585.
4: Incoming SMS alert.
5: Where are you? This party is awesome. Hurry.
6: On my way in stupid traffic. Hashtag FOMO. Send.
5: Message fail.
6: Send the message, stupid phone.
5: Who's the stupid one? You're driving and texting.
6: I just wanted to send a message.
5: You're risking the safety of road users. Do you want to hurt someone?
7: Get the message. Say no no to FOMO. Don't text and drive.
0: Milagata ඔබ ජීවත්වන ප්‍රදේශයේ පැවැත්වෙන සුහද රාත්‍රියක් පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්නේ. මේක පැවැත්වෙන්නේ සෙන් බෙනදෙත් කමියුනිටි සෙන්ටර් එක නොමර 21 සිට 29 දක්වා, කුක් සෙවෙනියු සන්ෂයින් නෝත් හිදි, වෙස්ටර්න් නයිට් 26-26 ෆන් රේසිං දිනය එක. සජීවි සංගීතය මැංගෝ ජෑම් ඔබට කැමති විදිහට බෙදා හදාගෙන කන්නට P&D Foods වෙතින් තමයි රාත්‍රී ආහාරය සූදානම් කරලා තියෙන්නේ. වැඩිදුර විස්තර සඳහා ඔබට කතා කරන්න පුළුවන් ධනවංශ 0469 403 981, රෝහණ 0416 154 313. ඔබට පුළුවන් මේ රාත්‍රිය ඔබගේ දායකත්වය ලබා දෙන්නට වෙළඳ ව්‍යාපාරයක් හැටියට. ඒ වගේම ජයසිංහට කතා කරන්න 0415 154 489, චුමින්ද 0430 393 928, වීරසිංහ 0402 310 091. සංවිධානය කරනු ලබන්නේ බටහිර වික්ටෝරියා යනු ශ්‍රී ලාංකීය බෞද්ධ සංගමය විසින්. නැවතත් මම ඔබට මතක් කරන්නම් දුරකථන අංක ටිකට්පත් ලබා ගන්නට වෙස්ටර්න් නයිට් 2026 වසර වෙනුවෙන් පවත්වන ලබන ෆන්ඩ්රේසින් ඩිනර් එක. සජීවී සංගීතයේ මැංගෝ ජෑම් සිතින් පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා රාත්‍රී 6 සිට රාත්‍රී 11 දක්වා. පැවැත්වෙන ස්ථානය සෙන්ට් බෙනඩෙට් කමියුනිටි සෙන්ටර් නොම්බර 21 සිට 29 දක්වා, කුක් සැවනිව් සන්ෂයින් නෝත් හිදී. ටිකට් පත් සඳහා ධනවංශ 0469 403 981, රෝහණ 0416 154 313, ජයසිංහ 0415 154 489, චුමින්ද 0430 393 925, වීරසිංහ 0402 310 091. සාදරයෙන් සංවිධානය කරනු ලබන්නේ බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමය. ඒ වගේම තවත් පණිවිඩයක් තිබෙනවා ඔබට සමීප කරන්නට. මේ පණිවිඩයත් ඔබට සමීප කළ යුතුමයි. කිරඹ සුමංගල හිමිගේ ගේ සංකල්පනා රන්මැලි සෑය පොත දොරට වැදීම සහ රන්මැලි සෑය ගී සමාධිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරාදා පස්වර 6 සිට 8 දක්වා. ආරාධිත ගායන සඳහා මහා ගාන්ධාර සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංඝ එදිරිසිංහත්, ඒ වගේම රජුන් එපා මින්මතුවට ගිය ගැයූ යුගයේ හඬ පෞරුෂයේ විශාරද මනෝරේ උග්ගලගේ සම්බන්ධ වෙනවා. සජීවි සංගීතය ඉන්ද්‍රජිත් මිරිහාන. බැංක්ෂියා තීටහෙදී තමයි මේ පැවැත්වෙන්නේ. කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් නොම්බර 8 සිට 20, ජනීන් රෝඩ්, ස්ප්‍රිංවේල් සවුත් හිදී. ඔබට බටහිර වික්ටෝරියානු බෞද්ධ සංගමේ සමාජික මහත්වරුන්ගෙන් කතා කළා ටිකට් පත් ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා කියන කාරණෙත් මම මතක් කරන්නට කැමතියි. ඔබ එක සිටින්නේ 88.9 WinFM ගුවන්විදුලි අඳුරේ සිංහල වැඩසටහන සමගින්.

0: ගීත ගායනා කළා පණ්ඩිත අමරදේවයන් සමගින් සහාය ගායිකාව. වෙලාව රාත්‍රී 9:25. ශ්‍රී ලංකාවේ අපේ සාමාන්‍ය පොදු ජනතාවට අයිති සමහරට හේන් කරන වගේ මිනිස්සුන්ගේ ඉඩම් සහ රජයට අයත් වනාන්තර බහුජාතික සමාගම් වලට පවරා දීමේ අවස්ථා කිහිපයකදීම සිදුවීම් සිදු වුණා. ඒ පිළිබඳව කතා බහ වුණා. ඉතින් තාමත් ඒක වෙනවද නැද්ද කියලා මා දන්නේ නැහැ. කොහොම වුණත් මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරමින් මේ වගේ මාතෘකා පිළිබඳව හදට දැනෙන විදියට ගීත ගායනා කරපු පුද්ගලෙක් තමයි පද රචනය කළා සාදර බණ්ඩාර. ඉතින් ඔහු විසින් ගායනා කරන මේ ඉඩම් කොල්ල කෑම අපේ ශ්‍රී ලංකාවේ මාතෘභූමියේ ඉඩම් කොල්ල කෑම පිළිබඳව රචිත ගීතයක් වීඩියෝ පටයකුත් එක්ක තිබුණේ. ඉතින් මම උත්සාහ කළා එහි ඔබට දැర్శණය වෙන්නේ නැති කොටස අහලා වැඩක් නැහැනේ පසුබිම් ශබ්දත් එක්ක. එහෙනම් ගීතයේ තියෙන කොටස විතරක් උපුටාගෙන තමයි මම ඔබට මේව කරන්නේ. මේක හොයාගන්න පුළුවන් ඩෝසර් හැටියට ඔබට අන්තර්ජාලයේ YouTube එකේ.
1: මේ පොළවේ තියෙන මේ කාර්වත් පස
2: මම අඩක්ටි උගදීනකන් තමයි මගේ කොයිපොළ විනාශ කරලා මාව එළියට දැම්මේ.
3: හාමුදුරුවනේ, හාමුදුරුවනේ.

0: ගීත ගායන කලා සාදර බණ්ඩාර ඩෝස DOZDR හැටියට ඔබට පුළුවන් අන්තර්ජාලයේ මේ ගීතය හොයාගන්නට. ඒ මතක් කිරීම ඔබට වෙලාව රාත්‍රී 9 පහ වෙලා මිනිත්තු 32ක් මේ වෙනකොට, ඒ කියන්නේ තවත් හරියට මිනිත්තු 28ක් අප ඔබ හා සමගින් ගුවනේ රැඳී ඉන්නවා.
1: Are you pumping too much iron? Feeling unusually tired and having achy joints over a long time can be a sign of having too

වෙලාව රාත්‍රී 10ට තවත් හරියට මිනිත්තු 22ක් තිබෙනවා. ඔබ 108.9 වින් FM ගුවන්විදුලි අඬහැරය සිංහල වැඩසටහන සමගින්

සිසිර සේනාරත්න සමගින් ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර ගීත ගායනා කරපු සංයුක්ත ඇටියකින් ගීතයක් තෝරගත්ත අපි ඒ ගීතයට සවන් දෙමු.

0: වෙන කවුරුවත් නෙමෙයි ඒ සේනක පටගොඩ. තවත් ගීතයකට යන්නත් පුළුවන්. නමුත් ඊට කලින් මට සිදුවෙනවා ඔබට මෙන්න මේ පණිවිඩ කීපය සමීප කරන්න. අද දවසේ අපි ඔබට ගෙනෙන අවසන් පණිවිඩ කීපය. අද දවසේ අපි මැදිරියට එද්දි කවුරුවත් හිටියෙත් නෑ, මට පේන්නේ අද අපි යනකොට කවුරුවත් ඇත්තෙත් නෑ. ඊට පස්සේ පරිගණකයෙන් තමයි ඔබට ගීත ඇසෙන්ට ලැබෙන්නේ. ඒ කියන්නේ ගිය සතියේ රාත්‍රී 8 සිට 10 දක්වා ඔබ ගීත ඇහුවාගේ අපේ වැඩසටහන නොමැති නිසා. හොඳයි, මේ පණිවිඩ කීපය ඔබ වෙනුවෙන්මයි තෝරාගත්තේ.
1: Are you a foster or kinship carer? Carer Cafe is a non-profit program funded by the Victorian Government, providing learning opportunities for carers just like you. Connect with other carers, share experiences, and learn practical ways to better help those in your care through a range of topics presented by experts. Sessions usually run during school hours, evenings or weekends. Come for coffee and lunch at a free Carer Cafe session near you. To find out more or to book, visit Carer Cafe, that's kafe.org. or call 03 9416 4292.
2: One in 12 people will develop bowel cancer in their lifetime. There are 13,000 new cases of bowel cancer every year in Australia. Of those, 4,500 are in Victoria, and the western suburbs of Melbourne has amongst the highest amount of new cases in Australia. How can you help? Go to www.helppreventbowelcancer.com.
3: I'm just too busy.
4: I have to pick
3: There's
4: up the
3: no
4: kids
3: one.
4: From just
3: not
4: no matter how busy you are, your health should always be a priority. Early detection is vital to surviving breast cancer. If you find a change in your breast that's unusual for you, see your GP without delay. 9 out of 10 breast changes are not due to cancer, but it's important to be sure. Breast cancer won't wait. Everything else can. For more information, visit nbcc.org.au or talk to your doctor.
0: තවත් හරියට මිනිත්තු 11ක් තියෙනවා අපට ඔබගෙන් සමුගෙන යන්නට. මම ඊට පෙර ආතුව හිතුවා තවත් ගීත කිහිපයක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. මේ ගීත කාලයක් බොහොම ජනප්‍රියව තිබුණු ගීතයක්. ගීතිකා නෙන් රාජ් සෙනවිරත්න.

ගීතය ගායනා කළා රාජ් සෙනවිරත්න. මේ ළඟට දිලාන්දි සිල්වා විසින් රචිත තුසිඳු අහංගමගේ සංගීතවත් කළ ගීතයක් තමයි මා ඔබත් එක්ක බෙදා ගන්නට සූදානම් වෙන්නේ.

गीते गायना कला या सिंधु गजमन. So we are coming to end of our program. Seems like Bosnian program, Somalia, Croatian program of the station. I could be wrong, may not go to air tonight, but yeah, George and the team is not here tonight. I could not see them. ඉතින් වැඩසටහන ගෙන ආමා දසුන්ෙන් ගජමන් ලබන සතියෙත් සුවෙන් හිටියොත් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ සිට සමන් දුන්නා නම් ඔබ සියලු දෙනාටත් බොහොමත්ම ස්තුතියි. අද දවසේදී මගේ ඥාතීන් හිතවතුන් ඒ වගේම මෙල්බර්න් නුවර ඉඳන් එකතු වුණු ඔබ සැමටත් අපි සුබ රාත්‍රියක්, සුවදායි රාත්‍රියක්, සුවදායි සතියකට ආශිර්වාදනවා. ලබන බ්‍රහස්පතින්දා රාත්‍රිය අටට නැවතත් හරියට මාටට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනුයි මේ සමුගන්නේ රුකාන්ත ගුණතිලක් ගායනා කරන ගීතයක් සමගින්.